0: ඇත්තම බරක්ගෙන අද මේ කොළඹයාගේ මේ මේ සපෝටර් මෙතන කාන්ෆාහක
1: අදන්ති
0: හොඩැනවනේ කොංගෝ කොමසලා.

والحرمه اللي في الجهه هون الجهه كوريا فنال بالسن ساقه تريمدنا كاريان كاس كولومبيا كونترين كوريا ديني ارياس مول اتويت مول كاريغا بول سيمول غانا تو فال جيل فانكاس تمول فاتاس ارياس داون ارياس ويتوني كونغو كونترين اتلا دي مول كولومبيا كونترين اتلا في اتلا في ارياس ارياس مدرون كارين فاتا جيل سن ساقه دون كولومبيا هاف تيرن باك ولا فاتا ديمبولا كوريا دي في دايس Areas at left half game meeting has some just side ball and cast for Hatu. Colombia half turn carry or same will gonna have to much a jail of an cast three for the fate and bulla carry just saw the same will gonna have to send Saka carry fate jail and a cast medal carry Colombia half turn dimbola Sanchez Sanchez Curia Munoz Munoz Sanchez send Saka di Malo Hongo half terrega Tampoli and a train just side ball at the back of Father Rodriguez deep and a cast Colombia half turn for Hatu midni Sanchez, Sanchez and Rodriguez, Medron Gomatica, Bolifan, Sanchez, Dimalo, Congo, half turn, Dimbola, Atlan, Korean areas, Devetum, Margilla, Kurmati, Kuntri, Samuel, Ganata, Korean, Arbatin, Dimbola, Etherin, Tangle, half, Etherin, Luis Diaz at left. Dimbola, and Luis Diaz, and Sanchez, carrying Fahat and Flat, Arbatin, Dimbola, Sanchez, and half, Gimedaza, Munoz, Munoz, and Rodriguez, Fahatu, and Kals. Korea Fonval and Gibo penetrate of Vanari Kunja control of Korea Damas, Abis number Kunja Suarez, Libe Vanari Bordi Vatagos. Bear we goal for Matin Jumakang and Atom Bordi Bear. Luis Varzena put a goal for Matin Jumen Nune, corner Kashe Bear. A replay of Roman Ferring and Dar and Korea Fonval, the ball Congo Ajax guy Jehifa. I got a nice bear we and us. Colombia contra fast for Jeff Bear. Ball Kurmatin Korea for another ball. Colombia Kuntri. Luis Des Bolin just had Matheur Kuntri, penetrated Mal Congo half turn. Congo half Tregama, Guinea, Munani Kulani, Colombia Kuntri. Rolfan Korea Jilaf, Gustavo. See that goal at the back for volleyball. Hama Durum Vara, Ritko for a see the target for no any keeper. First waiting of the Fakuri Bola, Armating Agotang as Bear, we carry the Kuntri and Far Gustavo Falco for Moti Bola Hotendia Musako Falco. Navar minute for Tama from Kulefa London Nojeves. Itko Varabar at the Mess Gustavo Puera Kuri Fonali. Speed alone with a Faha Kurehama. Speed Varabar Columbia Kuntin Kura Shukta. Speed if Faris Adi keeper a ball. If you fair Nemia Durun, then Mess Vara Durun, Jiafganaka Medinasa Kuri Fonali Bole. Kurutane Bolat Lang, Musak, Kurifonwa, Medron Hurasco, Colombia, Sensaka, the Mala Masa Kurani, Kerriel, Bolat Lafi, Onani, Eritre, Kuntri, Tankle, Madwej, Colombia, Kuntri, Difako, Fardi, Erik, and Fatu, Kuntri, De Masa Kurifat, and Kas Musako, Bolat Lafi, Atlari Matiranga, Sensaka, Kuntri, Kadifi, Colombia, Hafter, and Bola Berwi, Musako, Kalen Begagajif. Hello, Munoz, Colombia, Hafter, and Fahata. Elli bola Sanchez Marwan bola fa hingala fa yennani asan frata ani matin bola half me da sam Colombia half tere Colombia continue look me senza cadma jela furia bola den ole fa gas me tere fa ta medeni Sanchez Sanchez Curia uno smetro ga chiari mi Colombia half tere fa ta come ti Colombia continue fa ta quello den me tere ngana cas Sanchez Sanchez medeni Gustavo Gustavo Korea Dimbor Munoz Medrunga carrying control of the and for the time Dimbor and Kas Atlama Irias back of Fahata and Kas Lugmia Lugmis and Saka Karim Boratas and Saka Dimal Korean Aramundia Kuruntaria Sanchez and Medrunga Medrunga Hurasco Korea Dimbor and Far Rodriguez Jango Motere Karibu Kuruntaria Foul Kri Kapuadi Kuri Fouda Kuri Colombia John Congo and Sakala Di Malo, Arimati Medro, a carrying vehement for Tamafo Kulef Motte Vescola Candante Nuje, Columbia Kuntrin Ball, and Korea Fonoa, the Golga Trefonoa, Bola Fonoa, and Huri Munoz of Sedua Sanchez, Korea, the Medro, carrying the Bola, Tan Korea, the Congo, after and Korea, Jilio to carry the Congo Kuntria Bola, Da Berko, the Musaku, and about Vetif Miafag and Lag. Munoz bola fan kure jihdi otkare musoko bola difa ko no matre gene alone fa eluno gotaku
මේ අරුමන කාරි රිප්ලේ ෙනුන්ගරුග ෆයක කොන්ත්‍රය න ර ෑ ජහුණු ගොතකුන් තදුව ම බොඩ ලාකර හරු සරුව හෝදමුම් මිගන්දන. එකකාවි මේට ෆොර්තමාන් කුලේ මතිය වෙස් කුල කාද ලඩන්නු ජයන ස් කරින් දන්නහ කොළම්බයා කුළුන්තරින් කොංගෝ හාතරය ගෙනර බෝලමිගෙන් ගුරණ මෙච් පශුවසර අධි කොංගෝයක කුරිය බොල නොස් ලාදවේ කුරියකන සද එම කුරිය සාදන හාක ගෑනක මෙදිින් හයසාබ මෙදුතරයෙන් හයිසාබ බෝල ලිබේරකුම කොළම්බයා කුළුන්තරින් බෝල ජිපාකුරේ නොත බෝලාාතුල තරුව හෝද මිහාර මුසාකුවස් ුණු බෑර ල් කොළම්බයා ලිෆෙන් එල්ලු කුරිය මෙදනුවය කෑරි ස්ටාග සංචේස සංචේස් ලොගමිය අරිමති ලුගමි කුරිය දිම් බොලත් ලැන් කුරිය ද ලේම අත්ල කුරිය දි ොලක පහ ලේම බැකු පහත දිම් බොල ලුගම හම කොළඹ හාතරේ මරමන පහතමි කුලැනි මෙචුගේ පසට බෑර දෙම අරු දන්නවාල හි ස්තල සෙ පසට මති කොළම්ඹිය නවාරිස් පසට පති කොංගෝය බොඩ ගෙංගුල පසට බාලේර මත මෙච ඩොමිනටකෝග ගෙන බොල ට කුලේ බයක බයර. මොනස බොලේරිය බේරු මොන කොටරක දකොලි කාර හුරි රොඩරිගේ රොඩුගේ හ මදසන් පහත දිම් බොලත්ල නෑම මොලන ලේම කුරිය දිම්මල අනික පත් ේම කුරිය ද මොනෝස පෙට න න කර ේර අරු මති හුරි කුන්ත්‍රය බොල කොටරක හත ජිහිලන පහ ජිල්ල දාමතරයන බොල ගෙල්ලිච්ච අනික සත්ලෑ මිතන රොඩරිගේ බොල මතර රොඩුගේ ල් කො. සවිස් මට් ෆොර්තමාෆන් කුලේෆ එබස්කුලක දැන නුජී ඔතෙක්කම කළුන් දන්නවා නහම ගිනය වගුතු බෝල ගෙන්ගුවනි අධ්‍යානුවම ස්ක්‍රීනුම් ෆෙනුන් බෝල් පොලිසන් ස්සම එම ගිනයිරු පෝල ගෙන්ගුලු ටීමය ගොතුක කොදම්බිය ම ෆෙනගෙන්දී එන්න මස් ලන නුජහෙන්නවස් එමිහු කුරා ශෘර්තක ඇරි ඇතරය වද දෙහමාත මිදන්නහ වර නොරක්ක කවලුමන ෆෙනගෙන් මිදන්න. සවිස් මට ිගාන්ගේ මිහාරු හයිඩරේෂන් බලියක ෆෙම්බෝල හොයාකුන්තරින් බෙන්චුකාරයෙන් ආස්මිතිබි ගුරූප අවුවෙන් බලාලෑරු කේ ගුරූප්ග එම කුරගේ මිහාරම වනි පෝචුගල් ෑද ෆස්කෝ ලෑකි හතර පොයින්ටකි පෝචිගොලගේ මිමචාහමයෙන් ඇරුව කොළම්බෑ මෝති දෙවනග තිම් පොයින්ටයකි ෑදාති ගෝ කොංගෝ මෝති තිම්මනගේ එපට ලිෆ ගුරෝපගේ එම ෆොළුව මෝති උස්බකිස්ථාන් හැක් ගෝල් බෑකුල වද වෙස් පොයින්ට නොලිබි මිහතන මේ මොබාරාතුක එමිගෙන ගෝල් ජාහමෝති ආජන්ටීන ගොන්සිරියා මෙසි ෆස්ලන් ජාහෙන මෝති නික දෙවනයමති දෙවනගේ තිම්මනග මුරණි දෙවනගේ තිම්මනම ආදන් ආදින් හාදන්ට එන ජාහපනි හතරදන් එම්බපේ ජාහමෝති හතරදන් මදි කෙනඩා කොන්තයකුන් ඩේවිඩ් යොනතන් තිංගඩ ජා ෆස් වනග මෝරණි ජර්මන්ගේ ගොන්තිය ඩෙනිස් ඔන්න තිල්ලට ජහයගේ අද මිහාර ගෝට බ්‍රේක එක හයිරස බ්‍රේක මොලින් කුරිනල් දන්නවාද මෙචුගේ ෆොර්මි හා් ගහ මාගමන ෆැනගෙන් මෙ දනී කොළොම්බයා කුළුන්තරින් වර රඟල කුලෙ මුරක්කාර්තරි හමතක ඔපත්තම එංකම ගවිස් අධි ගෝල් කාමයක් කර වරන මිහාර දැටීම කොන්තරින් ෙම්බෝ ස්ලිබේර හස කොංගෝ කුන්තරයන්න ෆැන
කුන්තරින් වාහක දක්කාත කෝච්ව සිරසා දේතාන්මන ෆෙනගෙන් දන හම අයගේ තුරුම් කොළොම්බිය කුන්තරනස් කෝච බවාහ දක්කාර්මන කොංගෝ කුන්තරින් බොඩ ෆෙනනි වශාගේ හරයා කුන්තරන තිය මෙදුග හුරි කීපර් හොරගේ ක්‍රියා කුන්තරන වාහ දක්කාත ෆෙනගෙන් දිය අද ඒගේ තුර කෝච්ව වාහ දක්කාත ෆෙනගෙන් අමන දිය ಹತಾವಿಸ್ ಮೇಟ್ ಮಿಹಾರ್ ಮತ್ತು ಫುರ್ತ ಮಾಫಂ ಕುಳೇಫ ಹತಾವಿಸ್ ಮೇಟ್ ಕುಳೇಫ ಎಂಗರು ಎವಿಸ್ ಕುಳಕ ಲಂಡೆ ನುಜಿ ಗಿನೇರ್ ಬೋಲ್ ಹಿಫಟ್ ಕುಳೆ ಮುಂದ ದಾತ ಮಿಂದನ ಹಾರ ಮನ ಫರೆಗ ಮಿಂದನ ಕೊಲಂಬಿಯಾ ಟೀಮ್ ಆಸ ಕೊಲಂಬಿಯಾ ಟೀಮ್ ಗೆ ಮೇತ್ರೆ ಕುಳೆ ರೋಡ್ರಿಗೆಸ್ ಅದಿ ಫಾದ ಕುಳೆ ಕೊಂತಾ ದಿ ಕುರಿಯ ಕುಳೆ ಮೊನೋಸ್ ಗೆ ಹಮಾ ತಾಣ ಮನ ಫಾಹ ಕುರೆ ಮಂದೆ ಲೂಯಿಸ್ ಡೈಸ್ ಗೆ ಹಮಾ ತಾಣ ಮನ ಫಾಹ ಕುರೆ ಗೆ ಹಂಗೆ ಜಿಮಿ ಹಾಫ್ ಗೆ ಮಿಹಾ ಸಲ ದಿಯರು ವರ ನುರಕ ಕಂ ವರ ಬಾರ ಕುರಾ ಸೋರ್ತಾ ಏಗೆ ಇತರು ಹಮಾ ಜೋನ್ ಏರಿಯಾಸ್ ಗೆ ವರ ರಗಳ ಕುಳೆ ಹಮಾ ತಾ ಉಫದ ಮನ ದಾಕಾಣ ಮನ ಫಾಹ ಕುರೆ ಲೀಫ್ ಎಜ್ ಹುಂ ಕುರಿಯ ಫೋನವಾದನಿ ಕೊಂಗೊ ಕೀಪರ್ ಏರಿಯಾ ಬೇರು ಬೋಳ ಬಾವ ಕುರಿಯ ಫೋನವಾದ ಬೋಳ ಮೆದರು ಅರ್ಮತಿಂಗ್ ಹಾಫ್ ಗೆ ಮೆದರ್ ಬುರ ಪೆನಲ್ಟಿ ಕರೆ ಕೊಲಂಬಿಯಾ ಹಾಫ್ ತರೆ ಕೊಲಂಬಿಯಾ ಕುಂತ್ರೆ ಜಾಮದ ಕೊಂಗೊ ಕುಂತ್ರೆ ಕೊಲಂಬಿಯಾ ಕುಂತ್ರೆ ಗೆಟ್ಟು ನೆತ್ರ ಬೋಳ ಹೋದ ಮುತ್ರೆ ಕಾರಿ ದಿಯ ಕೊಂಗೊ ಕುಳುಂತ್ರಿ ಆಮೆ ಅತಿ ಫೌಲ್ ಕೊಫ ಕೊಂಗೊ ಗೆ ಕವಂಬೆ ಕುರಿ ಫೌಲ್ ದಾ ಗುಳಿಗೆ ಜೆಹಮ ಲೀಫ್ ಕೊಲಂಬಿಯಾಗೆ ಜೆಹು ಎಮ್ಮೆ ಹಾಫ್ ತರೆ ಹಾಫ್ಗೆ ಮೆದವರ ಪೆನಾಲ್ಟಿ ಕ್ಯಾರೆ ಮೆದರವರು ಅರ್ಮತಿನ ಲೀಫ್ ಜೆಹಮೆ ಬ್ಯಾಕ್ ಒಳ ಫಹತ ಲುಗ್ಮಿ ವಿದಿನ ಏರಿಯಾ ತರೆ ಹೊರಿ ಕೀಪರ ಕೀಪರ್ ಅವನ ಫಿರಾತ್ ಅರ್ಮತಿನ ಕುರಿಯ ದಿನ ಬೋಣ ಅತ್ಲೆನ್ ಕುರಿಯ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ಜೇಲ ಅವನ ಫಿರಾತ್ ಅಂದ್ರೆ ಸಂಚೆಸ್ ಹಾಫ್ ಮೆದಿಂಗ್ ಹಾಸನ್ ಬೋಳೆ ಫೆ ಮಡ ಮಡ ಏಕಣಿ ಕುರಿಯ ಮೇ ಎಣ್ಣಿ ಕುಂಗೊ ಕುಣತಿರ ಮೆದ್ರೆ ಏನು ಬೋಳ ಏನು ಕಾರ್ಯ ಮ್ಯಾಕಿ ಅರ್ಮತಿನ ಕುರಿಯ ದಿನ ಬೋಳ ಮುನೋಸ್ ಏರಿಯಾ ತರೆ ಕೀಪರ್ ಅಂದ್ರೆ ಅರಮನೆ ಮುನೋಸ್ ಫೆನೆ ಫಹತ ಕುಳೆ ತಮ್ಮ ಸದ್ಯ ಬೋಳ ಲಿಮೆ ಕುರಿಯ ಅರಾಂದ ತಮ್ಮ ಸ್ಫೆಡಿಗೆಂದೆ ಲುಗ್ಮಿ ಬೋಳ ದಾಫ್ ಅರ್ಮತಿ ಹೊರೆ ಬ್ಯಾಕ್ಳ ಫಾತ ಮೆತ್ತರೆ ಕೊಲಂಬಿಯಾ ಹಾಫ್ ತರೆ ಸಂಚೇಸ್ ಏನು ಕುರಿಯ ದಿ ಮುನೋಸ್ ಮೆದ್ರೆ ವರ ಕ್ಯಾರಿ ಮುನೋಸ್ ಅತ್ಲಾಫ್ ರೊಡ್ರಿಗೆಸ್ ಏನು ಫಾತ ಮುನೋಸ್ ಡೇನಿಯಲ್ ಮುನೋಸ್ ಕುರಿಯ ದಿ ಬೋಳ ಫಾರ್ ಬ್ಯಾಕ್ಳ ಫಾತ ಮೆದಿನ ಏರಿಯಾ ತರೆ ಕೀಪರ್ ಏರಿಯಾ ಬೇರೆ ನಿಕ್ಮೆಲಾಫ್ ಬೋಳ ಅತ್ಲಾ ಸಂಚೇಸ್ ದಸ್ತಾದ ಅಠಾವಿಸ್ ಮಿನಿಟ್ ಕುಳೇ ಮಿಹಾರ್ ಮೋತಿ ನವಾವಿಸ್ ಮೀಟ್ ಕುಳಂ ಫುರ್ತ ಮಹಾಫಂ ಫುರಿ ಹೆಮ ಬಣಿ ಎಸ್ ಕೂಡ ಕಲ್ಲಾಡೆ ನುಜೆ ಮೋಜಿಕಾ ಬೋಳ ಸಫ ಎತ್ತರೆ ಗಸ್ಟಾವೋಯ ಗಸ್ಟಾವೋಯ ದಿಂಬಳ ಫಾತ ಲುಗ್ಮಿಯ ಲುಗ್ಮಿ ಸೆನ್ಸಾ ಅಕಾಡೆಮಿ ಕಾರಿಗೆ ಜಸ್ಸಾ ಫವರಿ ಸತಾ ನಂಬರ್ ಕೋರಿಯ ಬೆಕಂಬು ಕೊಂಗೊ ಕುಂತ್ರಿ ಏನಗ ನಟ್ಟುವ ಬ್ಯಾಕ್ಳ ಫಾದ ತಾ ಏರಿಯಾ ತೆರೆ ಇವರು ಕೀಪರ್ ಏರಿಯಾ ಬೇರೆ ನಿಕ್ಕುಮೆ ಬೋಳ ಅತ್ಲಾಫ್ ಕುರಿಯ ದೀಫ್ ಸಂಚೇಸ್ ಅಂಗನೆ ಕಾಸ್ ಸಂಚೇಸ್ ಬೋಳ ಮನವನ ಕುರಿಯ ಜಸ ಕೊಂಗೊ ಕುಂತ್ರಿ ಆಮೆ ನಟ್ಟ ರೋಡ್ರಿಗೆಸ್ ಏನ ಮಿದ ಅನಿಕಾಸ್ ಮುನೋಸ್ ಮುನೋಸ್ ಸಂಚೇಸ್ ಸಂಚೇಸ್ ಅರ್ಮತಿ ಮುನೋಸ್ ದೀಫಿ ಏನ ಬ್ಯಾಕ್ಳ ಫಾದ ಏರಿಯಾ ತೆರೆ ಕೀಪರ್ ದಿಂಬೋಳೆಯ ಕೊಂಗೊ ಕುಳುಂತ್ರಿ ಯಾರಿ ಕುರ್ತಂಕೊಳೆ ಬಾರ ದೆವಣಿ ದೆಮ್ಮೆ ಹೆಣ್ಣು ಮೆಸ್ ಬೋಳ ಅತ್ಲಾಫ್ ಕೀಪರ್ ಅತ್ಲಾಫ್ ಫಹತ್ ದಿಂಬೋಳ ಕೊಂಗೊ ಹಾಫ್ ತೆರೆ ತೋಜಂಬೆ ಅತ್ಲಾಗಿ ಬ್ಯಾಕ್ಳ ಫಹತ್ ಜೀಲಾಫ್ ಎನಿಕಾರ್ ಹುಡಿ ಹೆಂಗೆ ಕುಳುಂತ್ರಿ ಮೆದ್ರೆ ಹುರಸ ಕುರಿಯ ಫೋನ್ ಸಂಚಾಕತ್ತರೆ ಹುಡುಗ ಕೊಲಂಬಿಯಾ ಕುಳುಂತ್ರಿ ಜೀವ್ ಅತ್ಲಾಫ್ ಬೋಳ ರೋಡ್ರಿಗೆಸ್ ಅತ್ಲಾಫ್ ಅಣಿಫರಾತ್ ಅರಿಮತಿಂಗ್ ಏರಿಯಾಸ್ ಪೆನಟ್ರಿಯ ಕಣಾದಿ ಮಾಲ್ ದಿಂಬಳ ಏರಿಯಾ ತೆರೆ ಅಬ್ಬಾಯಿ ಜೆಕುಳುಂತ್ರಿ ತಿಂಗ್ ಕುಳುಂತ್ರಿ ಬಜಿ ಗೋಲ್ದಿ ರತ್ ಮಾಲ್ ನಗ ತಂಗಳ ಫಾದ ದಿಂಬೋಳ ಫಾತ ಮಿಫಾರ್ ಮೆಂಜ ಹಿನಿ ಸಾದ ನಂಬರ್ ಪೆಟ್ನಿ ಗೊಗಸ್ಟ್ ಜಹಮ ಸೇ ಕುರಿನ ತಂಗಳ ಬಾರು ಏನು ಫಾದ ನಂಗ ಆಬೋಳ ಅತ್ಲಾಫ್ ಪೆನಟ್ರಿಯ ನಂಗ ಕ್ಯಾರಿಂಗ್ ಅರಿಮತಿಂಗ್ ಅತ್ಲಾಂಗ್ ಕುರಿಯ ದಿಂಬೋಳ ಅತ್ಲಾ ಕುರಿಯ ದಿ ಬೆಕಂಬು ಅರಿಮತಿ ಬೋಳೆ ಮೆದುವಣಿ ಟೀಮ್ ಗೆ ನಂಬರ್ ಆರೋನ್ ಆರೋನ್ ಕುರಿಯ ದಿಂಬೋಳ ಬೆಕಂಬು ಜಮ್ಮ ಸೇ ಕುರಿ ತಂಕುಳೆ ಬೇರೆ ದೇವಣಿ ಬೆಕಂಬು ತಂಕುಳೆ ಎತ್ತರೆ ಪೆನಟ್ರಿಯ ಕ್ಯಾರಿಂಗ್ ಬೋಳ ಅತ್ಲಾಫ್ ಕೊಲಂಬಿಯಾ ಕುಳುಂತರಿ ಏನತ್ತೆ ಫಾತುಂ ಕೀಪರ್ ಕೀಪರ್ ಕುರಿಯ ಕಷ್ಟಾವು ಮೆದಾಸ ಮತ್ತು ಕುರಿಯ ದಿಂಬಳ ಅತ್ಲೆ ಮೆದುರು ಕ್ಯಾರಿ ಮಾಡೋಣ ಕುರಿಯ ಜಿಲ್ಲಾ ಮುನೋಸ್ ಅನಿಕಾಸ್ ಫಾತು ಗಷ್ಟಾವು ಗಷ್ಟಾವು ಮಿಹಾರ್ ಮಳೆ ಅರಿಮತಿ ತಂಕುಳೆ ಫಹತ ಫ್ಯಾಬ ಮಿಹಾರ್ ಅಣಿಕಾ ಕುರಿಯ ಏನ ಬರ ಕುಳು ಮುತ್ತರೆ ಕುರಿಯ ಫೋಣ ಬೋಳ ಪೆನಟ್ರಿಯ ಕ್ಯಾರಣ ದಿಮಾದು ಏರಿಯಾ ತೆರೆ ವನ್ ನಮ್ ದಾ ಮಿದನಿ ಫಾದು ಕುಳಿತರೆ ಕುರಿಯ ಫೋಣ ಬೋಳ ಏರಿಯಾ ತೆರೆ ಕುಳಿತರೆ ಜೀಫ್ ಏರಿಯಾ ಬೇರೆ ಆ ಬಳ ಕೊಂಗೊ ಕುಳಿತರೆ ಅತ್ಲಾ ಫಹತು ವಿಸ್ಸ ತಂಕುಳೆ ಫಹತ ಜಿಲ್ಲಾ ಫೆಟೆಮ್ಗೆ ಮುಖಾವು ಅಂದಿನಿ ಮುಖ ಬೋಳೆ ಫೆಂದಾಮ ತೆರೆ ಮಿಫಾರ್ ಕೊಲಂಬಿಯಾ ಕುಳಿತರೆ ಫಾಲ್ ಕುರಿ ಕೊಂಗೊ ಹಾಫ್ ತೆರೆ ಹಾಫ್ ಮೆದವರೆ ಪೆನಟ್ರಿಯ ಕ್ಯಾರ ಲೀಫ್ ಎಜ್ ಹೊಂ ಕೊಂಗೊ ಏನು ಹಾಫ್ ತೆರೆ

0: අවස් කලියකු.
1: දැරුමෙන් මේ ප්‍රෝග්‍රෑම් කුරියක් ගෙන්දෑරු කොමෙදුව හෙගවස් ප්‍රෝග්‍රෑම් නිම්මාලුම කුරීග තිබෙපුරණ අම මේ මූසුමා ගුළුන් හොරි මුහිම මවුලු මාතවෙස් අදි ඒගේ ඉතුරුන් මේ සරකාරගේ ගැසෙට්ක හොරි බයි කංකමුගේ තෙරෙයින් තිබෙපුරණ කොම්හෙන් බේනවානේ මේ මුහිම බයි කන්තතක වෙසරගන් මේ බබාලාලන් මිගොතුන් මේ ಬೇತಕಾಯಕೀಗ ಕುರಿಯದ್ದು ಮಿಹಾರ್ ಮಿಳೆ ನಿಂಗೆ ಮೂಸುಮ ಬಲಾಲಾಯಿರುಗ ಮೂಸುಮ ಗುಳುಂ ಹುರಿಯ ಮೆ ಫೋಗ ಮೌಲು ಮತ್ತಕ ಬಲಾಯಿರುಗ ಕುರಿಯ ಮಿಯ ಸೌವಿಸ್ ಕಡೀರ ಮೂಸುಂ ಲಫಾ ಕುರುವೆ ಗೊತ್ತ ಬಲಾಯಿರು ಹುಳುದೇಗೆ ಫಿನಿ ಹೂಣ್ ಮಿಹಿರಿ 30 degrees Celsius ಹಣಿಮಾದೂಗ ಮೀ ವೆಸ್ 30 degrees Celsius ಕದ್ದು ಕಾಡೆದ್ದು ಅದೇ ಲಾಮ್ ಗಮುಗವೆಸ್ ಸಮ ಮೀ 30 degrees Celsius ಫಿನಿ ಹೂಣ್ ಮಿಹಿರಿ ಅದೇ

0: മാമാരെ കൊന്നാക്കാം.
1: ആൾ മിതണി
2: ദുണിയാദവണി ടേക്കെ ദുണിയ මේ සයින්සා ටෙක්නොලොජී ෆක්කාවෙෆාවා දුනියේ මිතනු ආ හෝදුන්තකා ආ ඊජාතුත ෆෙන්න්නා World of Technology Come Join
3: දිවහිරාජය ගඩුම්
4: හෝම දෝහුගේ හෙඳුනු අක්ගඩි තෙරේහු අති බූරා සති දෝගේ හෙඳුනු දිහගඩි තෙරේහු මේක ඉතුරු හොනීර දෝගේ හෙඳුනු අක්ගඩි තෙරේහු
5: දුනියේගේ හතරු පිතුන්
3: රාජයේගේ උතුරා දෙකුණු
5: ඛබරා මවුලුමාත්
3: හොට්ටු මෙන්නති සවීස් ගඩීරු
5: දිවහි රාජ්‍යයේගේ අඩු
3: එංහා සතස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අධ්‍යනුවේ මෙගහර්ට්ස් FM බේන්ඩ්
6: ගඩින් මින්දුරු

එහෙනෙක්කමක් ඒගෙ ෆහ තිමන් රස්කලාන්ගේ එත ජීලගෙ මීහුන් උෆෙද් දෙවීමේ ෆහ එවරෙන්ගෙ මච්ච ජමාන් දිගුවගෙන්තියේ අදි මදියන්ගේ අහළුවරින්ගේ තෙරේග එවරෙන්න තිමන් රස්කලාන්ගේ ආයත කියවා දෙව්වාක කලේගෆාන් නුහුන්නවමුයි. එහෙනෙක්කමක් කලේගෆානු රසූල් කමාගෙන් ෆොනුවී අදි එ ඛබරුත කලේගෆානන් එංගෙවී තිමන් රස්කලාන්ගේ.

අදි එවරෙන්න එෆොයි කියවා දෙවේ හිදු එවරම් බුණෙතෙ තිමම් මෙෙන් එෆොතන් ඊමාම් විජ්ජයීමයි හමකශවරුන් එයි තිමම් මෙෙන්ගේ වෙරි රස්කලාන්ගේ හදොරතුන් හක්කොතෙදෙ හමකශවරුන් තිමම් මෙෙන් මීගේ කුරීගාවෙස් මුස්ලිමුන් කම්ගාවීමයි.

එවරෙන්නේ කෙත්තෙරවි කමට්ටක එවරෙන්න දෙපහර ධර්ම දෙව්වානේ මිහුන්න අදි එවරෙන් හේවකන්ත මෙදවරකෝ නුබෑකන්ත දෙපා කොරතේ අදි තිමන් රස්කලාන්ගේ එවරෙන්න දෙව්වි තකතින් එවරෙන් හේද කොරතේ.

රත්තව්ගේ තෙරෙන් මෑරෂ තිමන් රස්කලාන්ගේ ආයත්ත කියවා විදාළුවේ දෙව්වානේ රසූලක් ෆොනුවාෆ් මද්දාන්දෙන් කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ ඒ රත්තන් හලාකු කොෂෙන් නුලබ්බයි එතන්තාන්ගේ අහුළුවරින් අනියා වෙරිවා හාලුගා මෙනුවී තිමන් රස්කලාන්ගේ එරත්තන් හලාකෙන් නොකුරවමේ.

අධිතිමන් රස්කලාන්ගේ කොම්මෙ උම්මතකුන් හෙකිවානේ මීහකු නිර්වා හුසීම. එයි එ උම්මතුගේ නබියාය දෙන්තිමන් රස්කලාන්ගේ උම්මැත්තක වහී කොරවා හුසීම. තියබෑ මීහුන්ගේ දලීල් තියබෑ මීහුන් ගෙන්නාශ ෆහෙ එහිඳු.

0: අරුවන් එම්මෙ උපාවානේ අල්ගනවෙන්ගේ වාහකතන් අඩුවා සපෝට් දෙන්න
1: එතර අම්මා ලොයිබා හළුවමෙන්න්න බෙන්වනි දෙන් බේරුග නිකුම ඔලේ තන් කොළ රක්කා තෙර මා හොලෙ බෙනු
2: ඉස්රවෙහින්ගේ ඛිද්මතුග්ගේ අගුවසංකු එමිහුන්ගේ එහාරා මිහාරුගේ වාහකතක තජරිපාතන් හිස්සා කුරුම
3: දිවිහි රාජ්‍යයේ ගඩොන් හුෂාළනි
2: මේස්තිරින්
4: අංගර්දුගේ මෙඳුරු තේජහර රිපීට් බුරාස්පති දුවහුගේ නුවෙච්චහර
5: දෙවන රිපීට් හුකුරු දුවහුගේ මෙන්දම එකෙච්චහර
4: හැමකණි දිවිහි රාජ්‍යයේ ගඩොන්
6: එංහා සතරසේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේ අඩෝ

මි ස්කූල්ගෙන නිස් බැවනී අශාර වන කරුණුගා මලාබාරින්ගේ අද්දශුම් දිවෙහි රාජ්‍ය මිනිවන් කුර විරස්කෙෆාන් සුල්තාන් අල් ගාසී හසන් ඉස්සුද්දීන් අල් හුරවි දොම් බණ්ඩාරයන්න මි ස්කූල් බහාලෙෆා වනී හතරු හවුසක එයි රම්මීබ සිරිකුල කත්තිරි අදි බවන හවුස්

0: මම්ම බඩු හැවෙච්ච
1: දරිෆ්ලා සෝනියා කා තිබුණේ මම එපචේ මිගේ මුළුවන්
0: පප්පා ගඩේ ජෙහනිය
2: දරිෆ්ලා මඩු කොබ්බද
3: සෝනියා

0: හූුණුවස් කොමස් වරක ඩිසඩ්වන්ටේජක බවේ බොස්නී අයහනසේගේ එඩ්වන්ටේජක ගතර මෙවනි ඇයි ගතරකුළන් තෙරන්න මිවරග හුණ මබඩ එච්චක නවා එහෙන්නවස් මේ නිම්මාලන් දියරුග දෙගනක පරායිරුග බොස්නී අරගලු වෙදාන එහෙන්නව සහකොළොද්දාර වනකැස් හොඳකුතක හන්න ඒඩ්වන්ටේජ් ගතර බේනමිය ගතර නගෙන් දෑනික පහුම් ලිබුම් පුරසත බලායිරුගස් හම හුස් පුරසතය මිලිබුණි
1: ර රගලු හම චාන්සය මිලිබුණ අනග මේහම මේ ගතරුගේ පුළුබෙක් වරා මෙහම මේ ඒටෙක්කුරි මංසර පෙනිිකවමෙන්න්න මිදියේ හම නිම්මා දෙනම මේ හ්ටේම හම ටූටුයින් කුකන්න ටුටුවෙන් නිමිගෙන් දාන මෙහම මේ බොස්නිය ඩිෆෙන්ස් දෙවනා ෆන්නේර ඉතුරක් විස්ට ජයන ගතත්ත මි පෙනිගෙන් මිදනි හම
0: බොස්නිය ෆස් ඩිෆෙන්ඩරු අබදුස බවේ එකමකොේ රගල කෝඩිනේෂන් නැතුමුගේ සවබුම් කවරින් මාකින් එච්චීග තංකොල ආදයක් කොමිසන්.
2: ර හ මිින් පෙන්නුණ අමන්න හම වර ෝරි ගදක රඟල් පුරසත්තකින් හම දෙටීම තනස්කර හසක ගතරුන් මච ම ප්‍රතම හ නිම ලනික තනස්කර පුරසත්තක බලාරෙන්ම නොරක්කාතෙරක ගෝල පහ එම නොරක්කාතරක ෙනු හම පෙඩ මිගුල රතු ෙනන ම හකල මන ස්ටී තිබේ නම මිගරුප දෙගකුල මච් කනඩා සිල වද රම ම ගෙනස් දේන අබස්න අතර වාද රම ප්‍රතම හගේ කොමසර හයිලේස්තක මහම කත තම හකොල කුට ොක් ල ෙර ද කොල්ල.
3: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Knot.
4: මසකතුගේ ගොතුන් රශුග ගස්සිින්දම් හුට්ටස් කණ්ඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරිකුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානය ඔන්ලයින්කෝ ගැනලුම ඊටුකුරි හියාර් කුරපා.
5: කොක්කෝ හාස්නුවේ ඩෙඩීමෙන් ඔෆිස් ඉන්නානි ෆයිෝ ඉන්ෂරන්ස් කොෆා අලිෆානුගේ හාදිසායකොන් දිබේ හුරිහා ගෙල්ලුම කවෝකුරාන් ඉතුරු මවලුමත් හෝද එකෙන් හය සුම සුමක ගුලාලා
6: එලයිඩ් ආයිලාය මර්හබා.
7: ರಿಫುಲ್ಗೆ ಮುಸ್ತಕ್ಬಲಟ್ಟಕ ಫಹರ್ ರಕ್ಕಾಕುರಂ ಅವಹ ಫಟ್ಟವ ಮಿಹಾರು ಬಿಎಂಎಲ್ ಕಿಟ್ ಸೇವ ಅಕೌಂಟೆ ಕೊಮ್ಮೆ ವಗುತಕುವೆಸ್ ಆನ್ಲೈನ್ ಕೊಂ ಹುಳುವೇಣ ದರಿಫುಳಂ ಅಶಾರಾರ್ ಫುರ್ಮೊಂ ಮಿ ಅಕೌಂಟ್ ಎಕುಜ್ಜೆಗೆ ಅಮಿಲ್ ಅಕೌಂಟ ಆಟೋಮೆಟಿಕುಂ ಬದಲ್ವಾಣ್ ಬಿಎಂಎಲ್ ಲಾಯಕು ಫಹರ್ ರಕ್ಕಾಕುರವ.
8: You love this game. We get it. And everything it gives you is real. The discipline, the teamwork, the never quit. An education turns all of it into a life. On the pitch or off it, none of it goes to waste.
9: Transform your life with Villa College.

0: නේගානී සයාසතු තෙරේ හිංගාදිය කමෙක ගොතුකම් වනි පාහා කොරේ දැ මිහාරු ඒන පාහ කොරෙන්වෙ කංකම ගොතුගා බයි ෆරාතකුම් පාහකො ොවේ යුකොරෙන්ගේ තෙරේගම් දෙහස් තේරවනාහරක ඩිසෙම්බර් මෝග තෙරේග ඒරු සවකර වට්ටාල් මට්ටකා රයිසිවික්ක යනක විච්ගේ සවකර බදුකුරු මට්ටකා හිංඟා පවා වරක් ගින නේදවේ කංකං ඒනවේ පාහ කොප්පාදී හංගුරම් යුකරෙන්ග ෆෙෂුන් පහුම් දෙෆරාතු දෙමෙත්ග සුහේ ගයින්කුරු මට්ටකා රශයන්කුරි මසෙක්කතුග තුරකි විලාත් මෙදු විරවේගෙන් යුක්‍රේනුම් එබසුමක අන්නන් ගුලනිකෝ එකමං ඉගිරේස් විලාතුම් හම හුරසලා හවාකමශාදී එකමං ඇමරිකාන් විස් තරහිබදී ඉජාබදී හවාකමග ලෙබරෝ වේ දීමග එකං එකුත බයන් කොරවාා එහිංකමුන් හියල් ෆාල්කුරුම බදාකමග වානමොවෙස් මියොතී වර බොඩු නුකුළුම නුගුළුමා දෙපරාතුග දෙමෙදුග දෙකොළව එකං හිඟා හොකම් එකංකමග තෙරෙන් විස් පාහා කුරේපම් මියොතී අදී දෙන් රශයා එගොඩානවන් රශයා ගරයිස් පටන් එම පහුම් බේවුණු විබුණා සෙන් පීටස්බර්ග් ඉන්ටර්නේශනල් එකොමනෙක් ෆෝරම් නොත ස්පීෆ් ගවාක දක්කම එන බයංකොරවාපු වේ එබ්වෙස් සාධෙක්ග නේටෝග මෙම්බරු ගමතමක තෙරෙන් එබ්වෙස් ගෝමක අමාස්කෝ රශයන් එබ්වෙස් භාවතගේ අස්කරයා අස්කරී හමලයා දිරුමකි ඒ රශයන් ඉස්වේ කුරාණකමෙන් නූකමග එහෙනම රශයන් එපද පියවලෙන් අලානී එයි රශයායන් ඒන් ගවමකුන් හමලයන් අවමුන්කමග වේ රයිස් පූටින් එකං එගොත බයංකොරවාා එහෙන්කමු මිහින් හුරිකංකමායකු දෙපරාතුකු දෙමතුග බර බොඩ මස්සවතන් හූුණු වගෙන් ගොස්වවාකම් වනී පාහග කුරෙවිගෙන් ගොස්පා
1: මේ විලාතුගේ හිමිනේ නේටෝගෙ මෙඹරු ගවුන්තකුන් දෙහස් මේ තිරීස්වන අහරුගෙ කුරින් රශියායා දෙකොළ බොඩු හඟුරාමෙ ෆැෂන් තයාරුවා මුන්දාකමන් එබබුණ කීවගෙන් තෝ මිහෙන් විවාහකත මිදකෙවෙනි
0: දෙමෙදුග මස්රහ මිහාරු මියොක් ගොතුන් හම කොම්මි ෆරාතකුන් විස අනි ෆරාත දෙකොළක් කුරවෙන් හුරි වරගින කංකන් කුරමුන් දාකමග වනි ෆාහ කුරවිගෙන් ගොස් එහෙන්කමුන් රශියාගේ ඩෙපියුටි ෆොරින් මිනිස්ටර් ඇලෙක්සැන්ඩර් ගුරුෂ්කෝව් මිකමා ගුලේ ගුතුන් වාහක දක්කමුන් එන බයංකුරවාපු වේ මිහිඟමුන් දා කංකමග තෙරෙන් දෙහස් තිරීස්වන අහරු අන්නම් වායර නේටෝගේ මෙම්බරු ගමතකුන් රශියා දෙකොළ හඟුරාමේ වරුගද හඟුරාමේ කුරන් තයියාරෝමුන් එබ දාකමුගාදී එකංකන් ෆෙනිගෙන්දා වරක් ගෙන සබවතන් එබ හුරිකම වෙස් එනාවේ බයංකොරවාාපය ගොතුන් මිහාරු නේටෝග මෙම්බර් ගමතවග තෙරෙන් ඉංගිරේස් විලාතා ෆරන්සේස් විලෑන්ගද ජර්මන් විලාතුන් මිහාරුම් අස්කරී උපෙද්දුන්තන් ඉතුරු කොරමුන්දා බාරුමිනාද එකංකම් මිකුරිය ගෙන්දා ගොතා මිකංකම බැලුම් මී රශයායාද කොළ බොඩ හංගුරාමය කුරුමග බේනුම් හම ගස්තුක කොරමුන්දාකමකමග ගුරුෂ්කෝ වේ එකං එගොත බයංකොරවාාප මිකංකන් දෙමිගෙන් මිදනී දෙෆරාතුක දෙමතුක මිහාරවස් මියොයි එම බොඩු මස්සකමගවා යුකරෙන් හඟුරාමයාගේ මස්සලයව හල්ලෙන් හෝදේනේ මගු වාහක දක්කාගෙන් හල්ලෙන් හෝදේනේ මගු මිහාතරන් අධිවෙස් පහිවගෙන් ගොස් පනවාතීකමුගා ගුරුෂ්කෝ වේ බයංකොරවාප දෙෙන් අධි ඒන බයංකොරවාප වේ මිකංකම් මිහිකම මිදනී මී බාවිස් ජුම් නවාස්තක සාලිස් එවන ආහරු රශයා දෙකොළන් ඒරු ජර්මන් විලාතුගේ හුදමුක්තාර වරයා ඇඩ ෆිටතරුගේ අමුරා විලාතුගේ ගමතමගේ ගුලිෆාවා වර බොඩු දස්කරේ රශයා දෙකොළන් හමල්දී හංගුරාම් ෆෂාගේ තාරී හා දිමාකොක්කමග විස් ඒනා වේ එකන් එකගොත බයංකොරවාාපයෙන්කමු ඒරු එකංකන් හිඟාදිය ගොත බදයාරුග ඒ වෙසම අස්කරී ගොතුන් රශයා බදිකෝ රශයාගේ බින්ත ෆේරිගතු මට්ටකා හිංගුණු වරන් නුබෑවගෙන්වා නුරක්කාතෙරි ජරීම එකම එපද වරුගද නුරක්කාතෙරි උදවානී හමදයකා ඒරුවස් රශයා එංකුරි මතුලා ඉලස්කරීන්ත පහත ජස්සා ජර්මන් විලාතුක මච්චක්කාමියා බහෝදාප උමකී ඒ රශයා කිබෑගවා හඟුරාම් කුරුමා අදී ගවමට්ටකා ගවම දිෆාකුරුම්ග ජෝෂ හුරිකං එගිගෙන්දා කැමකමග ගුරුෂ්කෝ වේ එකං එගොත බයංකොරවාප අදි දෙෙන් මිකමුග තෙරෙන් එකගින් ගොස්වාකම මී ඒරු මෙබුණා සෝවිට් යුනියන් ගොතුගේ රශයා ඉංගිරුග අදීතුරු ඉතිහාදී ගමත වෙස් ඒ යුනියන්ග බෑරුවගෙන් ගොස්ස වායරුග රශයා දෙකොළන් ඒරු කුල්ලිගොතක හංගුරාම ෆැෂීවෙස් දෙමතුක හංගුරාමෙන් නුකරුමට්ටකා එග්‍රිමෙන්ටෙන් නොත එබසුම එකදවාලා හොවා දුවස්වරග කම්වෙස් වනී පාහ කුරේවා මොදටෝරි බෙන්ටරෝ පැක්ටුග නමුග ඒරු ජර්මන් විලාතා ඒරුගේ සෝවිට් යුනියන්නා දෙමෙදු වනී හංගුරාම නුකරුම එබස්වේ එග්‍රිමෙන්ට කුරේවා එහෙනමස් එකගොතක නුන්කංකන් හිඟයාගෙන් දී අදී කුල්ලිගොතක රශයායන් හමලදී අරාගතුමග දිහ මිලියන් සිෆෑම් බේනුම් කොෆ්වේ හම එව්වගුත එක්ගා me war a board come got to go fahakum, tafa take more rehum, the untoko bayank of away, me, gaumaka, decolang, bayako gulligan hingi, emmi wargo, the noraka, teri, uduani, aragatumge hamada, kamugami, insani, tari, who was dekifua, emmi wargo, the mifa, the noraka, teri, ani american board of hamla, kamasha, enemies, russia, wani, ekama, warak, kerigam, kurimat lava, kama, ve, tafa take more rehum, bayank or bafa, adi, russia, eroti, for the hangurameka. Tayar wegen nun kamasha russia kibaga evruge hamala take fata jism gabil kamiswara koda kamuga e farata kum ve kan e gota bayan ko fa adi diha million sifan kulli gota kan hamala di russia ang aragan nan dima kuri ruga di aragen airuga gaganda ka dehas nuota tinhas matin da bot benun ko fa ve hamekani bongelu mataka adi gaganda kam halakka ve amad vehicle benun ko fa waruga halakken ha aswarun asmati gaves hangurama kuram diya kam gave russia de kolan me fa december maha hamayan e har nawasek 40 evwana har airuga fa ha kor vegen diya gaganda ka am million me Maru again, dia kang Russia ing, adi Russia maru dia. Sifang gathered Gaganakam, Hatar million Gagunali begin there, German Villatum, Eru Marwegendia, Adu Gaganaka, a million Gavani Kamasha, Adi Fahun German Villatum, Marwedia, Mihun Nago Gaganaka, first million, Mihun, Marwegen Gosavarga, Muli Russia, Badakamangoana, Masifana, Amorayitunga, the Kurakuding, Anginum Vesimenigan, Hatavis, million, Mihun, Marwegen Gosavakam, Gave, Gurushko, Ekang Egota, Bayankor of Wafa.
1: Me Ukraine ge rice Vladimir Zelensky meoni Belarus ade kolang hanguram kuravane kan yulan kurava ki vegen to Belarus ade kolang yulan me hanguram yulan me kurave
0: Ukraine rice Vladimir Zelensky kodligot ka vidalo mi wangata ki war ade kolonu je hewa kame gotuga tafate ki ki news wearing ab gende kan gota faha kuram egotun RT ge news wearing mikama gule egotun diwa wa tafate ki ki Wahagatakun ingin gosewe, Zelensky egotang evidal wisawaki ei. Ituru hangurame fashion benu megen Ukraine ulekan dehawa sawabe kamuga. Hamaikani Russia ya hanguram kurum diumaki ei Ukraine emme dewe kame gotuga ikan kan nuwe dewe kamra sarahat di femberuga ha muli huriha kame gadbor kollum mi Ukraine ke kibe agwe nuba wisnu me kamuga wes we efaratakun ikan egota bayang kofading. Zelensky ego ta vidalo muga fa ena fa kurwa huwa kankama ki ei mimuna varam varuga da radar system ge sensor take mimuna relay station take Ukraine ge border ge Belarus ki faratum ve gaim ko fa wakam ga ve Zelensky tu mat kurwa fa etanta nuna ge afikam ga wanam etake tin atta nu afikam ga wanam den etake chen hamal di Ukraine ge faratum hankuram fashanikam ge inzar Zelensky de wa fa wani de mikama gulwa fa Russia ge faratum bayang ko fa ve Belarus ki e Russia age itihadi baveri ekamasha ehinkam Belarus hamala di hanguram fasha fi halte ge Russia balahatta agen himenu nonna ne kamuga adi Belarus ke difa uga hanguram kurane kamuga Russia age faratum miharu meti yudan ko fa miharu ko kankang ngiru ga Belarus ke rais Lukashenko Alexander Lukashenko ena bayankor wa wani itru hanguram e kumung ge benum ge vesade ge Belarus ke faratum ge veskame ko fa nuane kamuga den enemas Ukraine ge faratum mikankang gabule nu Then Egbadanovan, the house by Spanar, February, Mahogatega, Kulikotaka, Russia, Sifang, Ukraine, and Aragang, Aumga, Belaruske, Sarhadus, Benun, Kogim, Belaruske border with Terrain, Russia, Sifang, Ve, Ukraine, and Arafa, Hinkamun, Ukraine, Gafaratum, Making Haskora, Zelensky, Belarus, Samet, Varashako, and Azarakum, Deke, Kamogani, Faha, Korefa, then Mihal, Hong Kong, when you go Faha, Korean goes away, Russia. Eterega datro kofadi bahaka Ukraine ge faratum drone hamala di fawakan den ei gastu ge ding hamala kame adi sabite nuwe adi ei kuri kame kam gas Ukraine ge faratum e bas fe bes nuwe eh namas e bahang hamala ding iruga e bahaki ei school ge kiwa kudin football team e school kudin ge football team e goa gen e bahuga datro kuri kurume kam ge wani රශයාගේ අස්සේරි පරගවා සරහදක දී මටක දතුරපුරම් දනික කුල්ලියකන් ්‍රෝනකුන් සමල අදිනු ගසාමුන් ගෑගනක හකුදීම් අරවගෙන් ගොස්වේ. අද ඒ ෆුට් බෝල් ටීම්ගේ කෝචකන් හුල් ෆරාතුග අමි මිහාවෙස් එහමදයක් මරුවගෙන් ගොස වාතීවේ මීවෙස් වර බොඩු කමය ගොතුග ලුකෂෙන්කෝවෙස් වේ එකයි ගොත පාහ කොරවා මිපදකංකමකී මී යුක්‍රයනු හිංග මුන්දා අනිාවරිකම් බොඩු ඉන්සානයත හිලා කංකන් කමශා හිංකම පදකංකන් නුහුට්ටිකුරිය දාකම ගවානම බෙලරුස්ගේ ෆරාතුම් වෙස් රශයා ගුලිගෙන් කොරන් ජිහෙන කංකන් හුරුමුන් එකංකන් කුරාණිකම්ග ලුකෂෙන්කෝ වේ එකං එගොතා බයංකොරවාපා.
1: මේ විලාත් කවුන්තෝගෙ තෙරෙන් රශ්‍යයා එම්ෙ ගුළුන් ගෝසිෆා ගව මෙකම පෙළවෙනි මේ ඉංග්‍රෙස් විලා දැන් මිහිම මිකන් එංගරු එකවමුගේ බොඩු සේරුකමන් ආ බේෆලකු අයන් කුරවෑෆිනම මිකන් කියනෙත්තෝ බදලදගෙන් දානේ
0: තියෆාහාග කොල් පදෑන් රශ්‍යයා එම්ෙ බොඩම් මියදුග දුනියක ගුළුන් ගෝසිෆවා ගවමතහු තෙරෙන් එම්ෙ කුරී දිිෂ්ටුක ගුණාදවේ ගමගතුක ඉංග්‍රේස් විලා වනි පාහා කොරගෙන් ගොස්වා මිහල් දෙන්ග ොඩන් වානේ බොඩවිසිර කයිස්ටාමා මිහල් වනි ටෙන් දවනින්ගේ බේරුගේ නද විතගුරී රොෆහු මගාමුගේෙන ස්තිවපා දෙ ්‍යාිකම විදාලු වෙපා දෙන් ගොත විදාලුම පහු එන්න මෙසේන මගාමගද මිහුන්නවාන ගෑගනක සෙප්ටම්බර් මහ හමයන් ඒ ආ බොඩුව ජීරකු ලේබ පාටීග තෙරෙන් අයන කුර වේකංකන් හම ජිහෙදෙන් ඒ මගාමගෙන් කුරිය වඩන්නවානිකම් වනි පාහා කොරේප දෙන් දෙගවුමගේ දෙමද දෙගවමු දෙමතුග දෙමිගෙන් මියන්න නොකිස්සර ගොලුන් හගීගතු කරගලු එකෙන් හිංගාදාන එකම බුණ තපාත බයි ෆරාතකුන් එගොතා අද දෙකුණු කමග වියස් රශියයාගේ ෆරාතුන් එගොතක දෙකමුුණ නුදේ කයිස්ටාමා බොඩු වසිරකුම් මගාමුන් අද ස්තිපා දෙව්වාහ සියාසතුන් එපරාවේ වඩාගේ කමුග වියස් මිකමා ගොළුවාපා රශයාගේ ක්‍රම්ලින්ගේ ස්පෝක්ස්මන් ඩිමිටි පෙස්කෝ වාගදකම් බයංකොරවාපු වේ ඉංග්‍රේස් විලාතුන් මිහාතන වකින් හාසක යුක්‍රයන හංගුරාම් ෆෙෂුමා ගුලිගෙන් රශයා දෙකොළක් ගෙංගුල මුන් අයි වරත් දෙකොළවෙරි සියාසත එක්කමුග ඒ සියාසතකී ඒ හම ඉංග්‍රේ සියාසතුක තෙරේග ලාමෙහි පවා වර බොඩම් මූහිපාවා කමෙක්කමශා එහිකමුන් බොඩු වසිරකමගේ මගාමක් එස් ඉතුරු බේපලකු වඩාගේ කමග වියස එකංකන් කුල්ලිගොතක බදුලගේ නුදානකමග පෙස්කෝ වේ බයංකොර වාප දෙරශියාවතී ඉංග්‍රේස් විලාකමග වියස දෙහිංගවමකා එකු කමග වියස් ගුළුන් තරංගල කොක්ගෙන් කුරිය දදාන් තයියාරක්කමශා අදී යුක්‍රේනු ගහිංග මුන්දා හංකුරාම වාහක දක්කාගෙන් සුල්හවෙරි හල්ලෙන් හෝදා එකංකම සිනිමක් ගෙනවමකි එයි රශයන් අබදුවස් කොරම් බේනුම් වාකමකමග පෙස්කෝ වේ බයංකොර වාපදෙන් මිහාතුක කංකන් ඔංගිරුගා කයි ස්ටාමාගේ සියාසත්තකා ඉංග්‍රේස් විධාතක වරක් ගෙන රයිතුන් නොගබූල්කම් වනි පාහා කොරේ ඒ ඒන වකින් හාසක මගාම්ග හුන්න විදුවස්වරුම් කංකොර විගොයි බයංකොරවා ඇමරිකාර ට්‍රම්පස් වේ එකම ෆාඩු විදාල වකින් හාසක ඉමිග්‍රේෂන්ගේ මස්සවතන් ඒන කුරිය ගෙන්ද විගොතා අදී හකතාගේ මස්සලයාගා ඒන කංකන් කුරෙබුණු ගොතා නොත කුරෙබ්වි ගොතා මිකංකම කීමී වර බොඩු මස්සද එකමග රයිස් ඩොල් ට්‍රම්පස් වේ ඒනගේ ටත් මීඩියගේ එකන් එගතා බයංකර ලිව්වා එලිවූ මාගුලිගෙන් දෙෙන් හම කොල්ලිගොතක පෙනිගෙන් දියයි ස්ටාමා ස්තිවපා දෙවිතන් එහෙන්කමුන් ස්ටාමාදී ස්තිවපා දෙවිකන් යුදාන කොරුම්ගේ මා කුරින් ඒකන් ඩොන ට්‍රම්ප යුදාන කොර වීතෝ වෙස් බුණ ස්වාල් උහෙතිගෙන් දාකමග වේ බයි නස්වරින් එකන් එගොත පාහා කොප්ා එහෙන්කමු මිහිරී ඉගේ සුලාාතු බොඩවසිරුගේ සයාසතා ගෞම්ගේ එතෙරෙන්න බේරුම් හිංහම නුජයේ මින්වරකම් වෙස් වනී පාහා කොරේ පදෙන් දෙන් අධි මිකමුග ස්ටාමන් මේ ගෙංගුළු ගෙංගුළු වාපවා සයාසතකා මෙදු වරබට නොහිගෙන් වාහක දක්කවාවායි බේපල එකමග පාහා කොර වේ ඉංග්‍රේ සුලාාතුක කුරීග පාල්මෙන්ට්‍රි මෙම්බර එකමග වාදී හබරු එනලිස්ට එකමග වා ජෝජ් ගේලෝවේ ගෙලවේ ආර්ටීග රික්සෙන්ජස් ෂෝග වාග දක්කවමුන් ඒන බයංකොරවාහ වේ කයිස්ටාම කුරියෙන් නිර්වාහ වනී හුදුමුක්තාරකන් කමශාහිකමු හුදුමුක්තාරකමග හද පහන අලමුගස් එමිපන් ඉංග්‍රේස් විලෑ නරකාගේ බොඩු අඳවලි ගෙතිරිය වට්ටා ලබවාහ වාකමුග ගැලෝ වේ බයංකොර වාහ දෙම්මී එන මජාසීමානයක විදාළු වෙච්ච ගතුක පාහකොරේ වනී අදී මගාමන් ස්තිපා දෙවුමකි ඒනගේ පොලිටිකල් මෙබුණා සියාසී කෙරියරුගේ හම එක්කොන් නිමුම් කමශා එකම බච්චන් උපදුන් නශාමීගේ ගොතුග ඒන එබ හුන්න එකමක ගැලවේ වේ බයංකොර වාපා දෙන් ಅದಿವಸ್ ಗೆಲವೇ ಭಯಂಕರ ಬಾಫುವೇ ಸ್ಟಾಮಾಕಿ ಏಯ್ ಡೀಪ್ ಸ್ಟೇಟ್ಗೆ ಮೀ ಹೆಕ್ಕವ ದೆಂಗ್ ಏಯ್ ದೆಂಗ್ ಎಂಗೊಡಾಣವಾಣೆ ವಿದಾಳ ವಾಯ್ಚೆಗೆ ಮಾನೇಕಿ ಇಂಗ್ರೇಸ್ ವಿಧಾತಗೆ ಮಿಮುನ ಅಡಿ ದಾವತ್ಗೆ ತೆರೆಯಗ ಮಿ ಹಿಂಗಂಜೆ ಆ ಫಾಳುಗ ಹಿಂಗಂಗ್ ಬೇನುವಾ ಏನಿ ಹಿಂಗ್ ಕಂಕಂಗ್ ಹಿಂಗಂಜೆ ಏನಿ ಹಿಂಗ್ ಕಂಕಂಗ್ ಹಿಂಗುಮ ಹವಾಲ್ವೆ ಹುಣ್ಣವಾಣಿ ಸ್ಟಾಮಾಕಮ್ಗ ಏನಾವೆ ಭಯಂಕರ ಬಾಫ ಬಡೋಜಿರ್ ಕೊಂಗ್ ಮಗಾಮ ವಡಾಗ ತುಮ್ಗೆ ಕುರಿಂಗ್ ಎಗ ತುಮ್ ಜನರಲ್ ಪ್ರೊಸಿಕ್ಯೂಟರ್ಗೆ ಮಗಾಮ್ ಫರ್ವಾಹು ವಾಕಮ ಶಾ ಅದಿ ವಕಿಂಗ್ ಹಾಸಕಂ ದೌಲತ್ಗೆ ಫರಾತು ಅದಿ ಮಿಮುನಾ ಶಾಹಿ ವೆರಿಕಮ್ಗೆ ಫರಾತು ಹಿಂಗಂಜೆ ಹಮ್ ಹುರಿ ಹಾಕಮ ಅಡಿ ಹುಣ್ಣವಾಗಿ ಹಿಂಗವಾದ ಗಾನೂನಿ ಗೊತ್ತು ಹಿಂಗವಾದ ಬೇಫಳಕಿ ಏನಾಕಮ್ಗೆ ಗೆಲುವೇ ಭಯಂಕರ ಬಾಫ ಎಗ ತುಮ್ ಜೂರಿ ನಸಾಂಜಿಗೆ ಮಚ್ಚ ವರ ಬೇಇನ್ಸಾಫ್ ಹುಕುಮೆಂಗ್ ಇವ್ವ ಏನ ಜಲ್ಗ ಹಯ್ಯರ್ ಕೊ ಗೆಂಗೆಂಗುಳುಮ ಫದಾಮಿಸ್ ಕಂಕಂ ಕೊರವಾಹ ವಣಿ ಸ್ಟಾಮಾಕಮ್ಗವೇ ತುಮ್ಮದು ಕೊರವಾಫ ಅದಿ ಬಿಬಿಸಿಗೆ ನ್ಯೂಸ್ ವೆರಿಯೇ ಏನ ಏನಾಗಿ ಮಚ್ಚಂಗೆ ಎತಂಗೆ ಬ್ಯಾರ ಕೊಡಕು ದಿನ್ನ ಜಿನ್ಸಿ ಗೋಣ ಕುರುಮ್ಗೆ ಮಸಲ್ ತ ಸಾಬೀತು ಕುರುಮಟ್ಟಕ ದವ ಹಾಕೊಂಗ ಏನಾಗಿ ಮಸಲ್ ಕೋಟ ತಗೊ ಹಿಂಗು ಮಬ್ಬಸ್ ಹಿಂಕಾರಕೊಂಗ ಏನಾಗಿ ಮಸಲ್ ಕೋಟ ತಕೊಂಡ್ ಬೇರು ಕೊಲ್ಲೇವಿ ಬೇಫಳಕಿ ವೆಸ್ ಏ ಸ್ಟಾಮ್ ಹಾಕಮಗೆ ಗೆಲುವೇ ಭಯಂಕರ ಬಾಫ ಹಿಂಕಮ್ ಸ್ಟಾಮ್ ಹಾಕಿ ಎಗ್ಗು ತಕವೆ ಸಿಯಾಸಿ ಮಗಾಮೆಗೆ ಹುಣ್ಣವಾಗೆ ಬಡು ಹಾ ಬಕಿಂಗ್ ಹಾಸ್ಕೊ ಬಡು ಹಸಿ ಕಮ್ಗೆ ಮಗಾಮ ಫದ ಮಗಾಮೆಗೆ ಹುಣ್ಣವಾಗೆ ಮಸಕ್ಕೆ ಕೊರಬಂಗ್ ಏಕಶೇನ ಅದಿ ರೈ ತುಂಬ ಗಬೂದ್ ಬೇಫಳೆ ನೂಕಮಗೆ ಗೆಲುವೇ ಏಕಂ ಎಗುತ ಭಯಂಕರ ಬಾಫ
1: ಮೇ ಬಾವಿಸ್ ಚೂರ್ಣ ದಿಮಾಕುಫ ಮೇ ಯುಕ್ರೇನು ರಷ್ಯಾ ಎವ್ವಣಿ ವರುಗದ ಡ್ರೋನ್ ಹಮಲಾತಕ್ಕೆ ದಿಫ ಮಿಕಮುಗ ಮಿ ಹಮಲಾ ದಿನುಮುಗ ವಿಲಾತುಗೆ ಗೌಮತಕ್ಕೆ ವಾಕಮ ಬೆಲೆವೆತು
0: ಬಾವಿಸ್ ಜೂನಕ್ಕೆ ಏಯ್ ವರ ಬಡ್ದು ಹೇಗೆ ಗೊತ್ತುಗ ರಷ್ಯಾ ಹಂಗೆ ಕಂಕಂ ಫಾಹ ಕೊರ ಮುಂದಾನಿ ಏಯ್ ಬಾವಿಸ್ ಜೂನ್ ನವಾಸಕ್ಕೆ ಸಾಳಿಸ್ ಏಕೆ ಬಿ ದುವಾಹಕಿ ಏಯ್ ರಷ್ಯಾ ವರ ವರ್ಗದ ಉದ್ವಾಣಿ ಹಮಲಾಯ ಮೊಳ ಯೂರೋಪ್ ಗುಳಿಗೆಂದೇವ್ ನುದುವಾಸ್ ಎಡೋಲ್ಫ್ ಹಿಟ್ ನಾಟ್ಸಿ ಜರ್ಮನ್ಗೆ ಎಡೋಲ್ಫ್ ಹಿಟ್ಲರ್ಗೆ ಲಷ್ಕರ್ಗೆ ಬ್ಯಾರ್ ವೆಗೆಂದಿಯ ಎಹನಿ ಹಿನ್ ಸಿಫ್ಯಾಂಗ್ ದಿಹ ಮಿಲಿಯನ್ ಸಿಫ್ಯಾಂಗ್ ತೆರೆಗೆ ಫಾಹ ಕೊರೆ ಗೆಂಗೋಸ್ ವೇ ಇಟಲಿ ವಿಲಾತ್ಗೆ ಸಿಫ್ಯಾನ್ ರೋಮೇನಿಯಾಗೆ ಅದು ಆಸ್ಟ್ರಿಯಾಗ ಅದೇ ಚೆಕ್ಸ್ಲೋ ಆಕೆಯಾಗಿ ಸಿಫ್ಯಾಂಗ್ ಬ್ಯಾರ್ ವೆಗೆಂಗೋಸ್ ವೇ ಅದು ಹೇಗೆ ತುಂಬ ಏನಿ ಹೆನ್ ಸರಹ ತಕೊಂ ಬುಣವೇಗು ತುಂಬ ಇಬ್ಬನ ನ್ಯೂಟ್ರಲ್ ಸ್ಪೇನ್ ಬಾಕಿ ಫರಾತ ಕಣ್ಣು ಜಿ ಹೇ ಗಾಮ ಗೊತ್ತಿಗೆ ಏರು ಸ್ಪೇನ್ ಒತ್ತುಮಾಯ್ಕು ಸ್ಪೇನ್ಗೆ ಫರಾತು ಬೆಸ್ ವೇ ವಾಲಂಟಿಯರ್ ಉಂಗೋಸ್ ರಷ್ಯಾ ಆದಿ ಕೊಳ ಹಂಗುರಾಮ ಕೊಫದಿಂಗ್ ಮಿ ಫದ ಮಿ ಕಂಕ ಹಿಂಗಾಫ ವಾತೀವೆ ಮೀ ವರ ಬೋಡ್ಕಮೆ ಗೊತ್ತುಗ ರಷ್ಯಾ ಫಾ ವೇ ಕೈ ಗೊತ್ತ ಫಾಹ ಕೊಫದೆನ್ ತಿಯ ಫಾಹ ಕೊರೆ ಫದ್ಯಾಂಗ್ ರಷ್ಯಾ ದೇಕೊಳ ಡ್ರೋನ್ ಹಮಲಾತ ಎದುವಹ ದಿಮಾಕ ಯುಕ್ರೇನ್ಗೆ ಫರಾತು ದಿನಿ ಏ ಕೇವಿಗೆಂತ ಉಣಸ್ ವಾಲುಫದಿಗೆಂದಾರುಗ ಏಯ್ ರಷ್ಯಾ ಹೆಂಗ್ ಹಮಲದಿ ಹಂಗುರಾಮ್ ಕೊರೆ ವಿಧಾನಕಂ ಅಣಿಕಾವಿಸ್ ದಕ್ಕಾಲು ಮುಂಗತು ಯುಕ್ರೇನು ಹಿಂಗೆ ಅಮಲಿಕಮ್ಗ ಬುಣವಿಗೆಂಗೆ ಬದೇ ದೆಂಗ್ ಗ್ಯಾಗನಕ ತಿನ್ಸತೇಕೆ ಹಾ ಡ್ರೋನ್ ಹಮಲ ದಿಂಕಮ ಬುಣವೇರುಗ ರಷ್ಯಾಗೆ ಫರಾತು ಮಣಿ ಹಮ ಗಿನ ಡ್ರೋನ್ ತ ವ್ಯಾಗ ದಿಫಾಯ್ ನಿಜಾಮ್ ತ ಬೇನು ಕೊಗ್ಗೆ ವಟ್ಟ ಅದಾಫ ಅದಿ ರಷ್ಯಾ ವರಣಗಳ ದಿಫಾ ಕೊಫ ವಾಕಮ್ಗ ವೇ ಸರ್ಜಿ ಸೊಬಿಯಾನಿನ್ ಮೋಸ್ಕೋಗೆ ಮೇಯ ಏಕಂ ಎಗುತ ಭಯಂಕರ ಬಾಫ ಮೊಸ್ಕೋ ಹೆಂಗ್ ಅಮಾಸ್ಕೊಂಗ್ ಎಮ್ಮೆ ಗಿನ ಹಮಲಾತ ಫೋನ್ವಾಲಿಕಂ ಗವಣಿ ಏಯ್ ರೈ ತುಂಗ ಹಿತುಗ ಬಿರುವರಿಕಂ ಉಫೆದ್ದು ಮಟ್ಟಕ ಕುರಿಕಮೆಕಂ ಗ ಬೆಲೆವೇತಿವೆ ಏಕಂ ಎಗುತ ಕುರಿಕಂ ಗವೆ ಸ್ವಾಹ ಕುರಿವಿಗೆ ಗೊಸ್ಸುವೆ ದೆಂಗ್ ರಷ್ಯಾಯ ಡ್ರೋನ್ ಹಮಲಾತ ಯುಕ್ರೇನ್ಗೆ ಫರಾತು ದಿನು ಮಿದಾದಿ ಫಹಾಕು ಬರಬಡಂಗ್ ಇತರು ಕೊಫವಾಕಂ ಗವೇ ಮಿ ಫದ ಮಿಕಂ ಮಿ ಕುರೆವೇನಿ ಅದಿ ಕುರೆವೇನಿ ಏ ಕಿವಿಗೆಂತ ಒಬ್ಬನೆ ಸ್ವಾದು ಫದಿಗೆಂದ ಯಾರುಗ ಮಿಕಂಗ ವಿಲಾತು ಗಾಮತವುಗ ತೆರೆಗ ಹಿಮಿನೆ ನೇಟೋಗ ಮೆಂಬರ್ ಗಾಮತವುಗ ಬರಬಡು ಅತಿ ವಾಕಂ ಗವೇ ರಷ್ಯಾಗೆ ಫರಾತು ಹಮ ಹೆಕ್ಕಾಯ್ಕ ಭಯಂಕೊಫವೇ ಮೀ ಡ್ರೋನ್ ತಂ ಮಿಗೊ ತಂಗ್ ಉಫೆದ್ದುಮುಗ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ವರಂ ಇಸ್ದವರೆ ವಾ ಕಮುಗಾದಿ ಡ್ರೋನ್ ತಂಗ್ ಉಫದ್ದಾತಂ ತಂ ಬೆಸ್ ರಷ್ಯಾ ಇಂಗೇ ಕಮಶಾ ಬೇನು ವೆಜಿಕಮ್ ಗಮಾನಮ ಹಮಲಾ ವಿಸ್ ದೇವಿದಾನ ಕಮುಗ ಇಂಜಾರ್ವಸ್ ರಷ್ಯಾ ಇಂಬೆ ಮೀಗೆ ಮೀಗೆ ಕುರಿನ್ ಜರ್ಮನ್ ವಿಲಾತ ಬೆಸ್ ದೀಫಾ ಎಹೆಂಕಮು ಯುಕ್ರೇನ್ಗೆ ಮಾರುಕ ಜಹ್ಯಾಗೆಂ ಯುಕ್ರೇನ್ ಉಫದ್ದ ಎಚ್ಚೆ ಗೊತ್ತು ಕಮಿಫದ ಡ್ರೋನ್ ತಂಗ್ ಉಫದ್ದಮ ಮಿದನಿ ವಿಲಾತುಗೆ ಇತಿಹಾದಗೆ ಹಿಮೆನೆ ನೇಟೋಗ ಮೆಂಬರ್ ಗಾಮತವುಗೆ ತೆರೆಂ ಮ್ಯಾಗಣ ಗೊತ್ತೆಗೆ ಫರೆನ್ಸೆಸ್ ವಿಲಾತ ಜರ್ಮನ್ ವಿಲಾತುಂ ಕಂ ವಣಿ ಫಾಹಾಗ ಕುರೆವಿ ಗೆಂಗ್ ಗೋಸ್ಫಾ
1: ನಾಜಿ ಮರಬ್ಬಡ ಶುಕ್ರಿಯ ಮೆದುಗೆ ಮಾಲು ಆಗುಡೆ ಗೊತ್ತಂ ತೇಸಾ ಕೊಲ್ಲದಿದ್ದು ಮಾಲು ಮಾತು ಉಮೇದು ಕುರಣಿ ರಷ್ಯಾಯ ವಿಲಾತುಗೆ ಗಾಮತವ್ಗೆ ದೆಕೊಡುವರಿ ಕಂ ನುರಕ್ಕಾತ್ರಿ ಫತ್ತರಕ ಮೇ ಮಾಲು ಆಗುಡೆ ಗೊತ್ತಂ ತಿಬೆಫುನ ವರ ತಫ್ಸೀಲಿ ಗೊತ್ತೆಗ ಮಾಲು ಮಾತು ಲಿಬಿಗೆ ಗಚ್ಚಗಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲವೆ ಅದಿ ಅಡೋಸಿ ಹುರಿಯ ಬೆಫುನ ಶುಕುರ್ ತಂಡವಂ ಉಫಾವೆರಿ ವಗತುಕೊಳಕೆದ್ದಮ ವಕೀಲಂ ವಸ್ಸಲಾಮಲೈಕುಂ